0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.

දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

උදාවන හිරෝ සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: சுதிலே குவன் விதுலிய
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
0: සුදුල ගුවන්විදුලියේ

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

අහිංසක රෝගීන් හට අප උපස්ථාන කිරීමත් හැකිනම් ඔබේ රුධිරය පවා පරිත්‍යාගය කිරීමට පුළුවන්කමක් තිබේ නම් එය උතුම් මිනිස් ක්‍රියාවක්.

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුළින් උන්හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තනස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචක ආදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දිවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් අපි කතා කරන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් අපේ ජීවිතයට අපි එකතු කරගත යුතු

0: අංගයන් පිළිබඳව. ඒවගේ මේ දේශනාව කොහොමද අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපගන්න. මං හිතන්නේ ඔබ හැමෝටම කරණීය මිත්‍ය සූත්‍ර බොහෝ වෙලාවට මේ බෞද්ධ නාමයෙන් ඉන්න ඔබ හැමෝම සමහර වෙලාවට බෞද්ධ නොවුනත් මේ දේශනාව අහලා ඇති. බෞද්ධයන්ට නම් බොහෝ පිරිසකට කරණීය මිත්‍ය සූත්‍ර සමහරුන්ට කටපාඩම්. හැබැයි ඒ කටපාඩම් බෞද්ධ පිරිස ගත්තත් සමහරු උදේ හවස කරණීය මිත්‍ය සූත්‍ර බුදුන් ඇදලා කියනවා. හැබැයි මේ දේශනාවේ තියෙන්නේ මෛත්‍රී භාවනාව, මේ මෛත්‍රිය වඩන හැටි තියෙන්නේ කියලා දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනෙක් පිරිත් දැනගත්තට, පිරිත් කටපාඩම් වුණාට, පුංචි කාලේ ඉඳන් එක්ක ඉස්කෝලේ ආච්චිලා සීයලා ගෙවල්වල බුදුන් අඳිනකොට, ගෙදර බුදුන් අඳිනකොට, පන්සලේ පිරිත් හඬ ඇහෙනකොට මේවා මතක හිටියට මේ අර්ථ ගැන දැනුවත් භාවයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ දේශනා කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ? මේ දේශනාවෙන් කොහොමද අපි අපේ ජීවිතය ආලෝකමත් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේශනාවේ අර්ථය කොහොමද අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ? ඒකයි අපිට වැදගත්ම කාරණේ. පින්වතුනි, කරණීය මිත්‍ය සූත්‍රය. මේක නිධාන කතාව ඔබ බොහෝ පිරිසක් අහලා දන්නවා ඇති. නමුත් අපි සරලව සාරාංශයක් හැටියට කෙටියෙන් සිහිපත් කරගමු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන හිමාල මහ වනාන්තරය ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට ගියා වස් සමාදන් වෙලා භාවනා කරන්න හිතාගෙන. මේ අය කල්පනා කරේ මේ 500 නම වස් කාලේ අපි මේ හිමාල වනයේ ආශ්‍රිතව මේ භූමියේ විවේකයෙන් බණ භාවනා කරගෙන අපි වස් කාලේ ගත කරනවා කියලා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන 500 නමක් කැලේට ගියා. උන්වහන්සේලා ගිහිල්ලා වස් සමාදන් වෙන්න අවශ්‍ය වෙන විදිහට සුදුසු භූමියක් සකස් කරගෙන, ගල්ලෙන් හරි සුද්ධ කරගෙන උන්වහන්සේලා හදාගත්තා. මම මේ හරියි, මම මෙන්න මේ ගල්ලෙනේ, මම මට මෙතන හොඳයි, මම මෙතන භාවනා කරනවා, මම මෙතන වස් සමාදන් වෙනවා. එතකොට මේ විදිහට ස්වාමීන් වහන්සේලා මේ කැලේ තමන්ට සුදුසු භූමියක් වැඩ ඉන්න මේ වස් කාලේ සූදානම් කරගත්තා. හැබැයි උන්වහන්සේලා දැන් වස් කාලේ ආවා, වස් එළඹුණා, වස් සමාදන් වුණා. මේ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්තයි. උන්වහන්සේලා භාවනා කරනවා. උන්වහන්සේලාගේ සීලවන්තකමත්, උන්වහන්සේලාගේ මේ භාවනාව, උන්වහන්සේලාගේ තියෙන ගුණධර්ම නිසා මේ වනාන්තරයට අධිග්‍රෝහිත අමනුෂ්‍යෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා, දෙවිවරු අතර වුණා සම්මාදිට්ඨික වගේ මිත්‍යා දෘෂ්ටික පිරිස ඉන්නවා, මේ පොළොව ආශ්‍රිත ඉන්න උක්ෂ දේවතාවරු, පර්වත සීමස්තක, මේ ගස් විමාන කරගත්ත, මහ වනේ විමාන කරගත්ත දෙවි දේවතාවරු වගේම අමනුෂ්‍යෝ යක්ෂයෝත් ඉන්නවා. එතකොට මේ අයට හරි කරදරයක්. මේ ස්වාමීන් වහන්සේලා මේ කැලේට ඇවිල්ලා උන්වහන්සේලා මේ ගස් යට භාවනා කරනවා, විවේකයෙන් වැඩ ඉන්නවා. එතකොට උන්වහන්සේලාගේ තියෙන සීලමේ තේජස නිසා, උන්වහන්සේලාගේ තියෙන මේ ගුණධර්ම නිසා අර ගස් උඩ විමාන මවාගෙන ඉන්න මේ අමනුෂ්‍යයන්ට, උක්ෂ දේවතාවරුන්ට, උන්වහන්සේලාට ඉහළ අහසේ ඊට ඉහළින් ඒ ගස් ඉහළින් ඉන්න බෑ. එතකොට මේ අයට කරදරයක්. මේ අය කල්පනා කර, අපි මේ නිදහසේ, මේ කැලේ අපිට ඕන විදිහට අපි හිටියේ, මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ අපේ කැලේට, දැන් අපිට මේ කරදරයක්, උන්වහන්සේලා කොහොම හරි මෙතනින් එලෝ ගන්න ඕන කියලා මේ අය කල්පනා කරා. එහෙම කල්පනා කරලා මේ අය මොකද කරේ? මේ පිරිස මේ මහ වනාන්තරී මහා බියජනක හඬවල් ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේලා බය කරලා මෙතනින් එලවන්න උත්සාහ කරා. දැන් ඔබ හිතන්න, මේ ওই කතාව නිකන් සාමාන්‍ය මිනිස්සුන්ට ගලපලා බලන්න. ඔබ හිතන්න සමහර වෙලාවට සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා පිරිසක් කොහේ හරි තැනකට ගිහිල්ලා සුදුසු තැනක ආරණ්‍යයක් හදාගන්න කියලා හිතාගෙන යනවා. අද ලංකාවේ වුණත්, මේ බෞද්ධ රටේ වුණත් ඕක තමයි තත්ත්වේ. එතකොට අමනුෂ්‍යයන් යක්ෂයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ බෞද්ධ නමෙන් ඉන්න බණහන නාමික බෞද්ධය වුණත් සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා කොහේ හරි තැනක් විවේකයෙන් වැඩ ඉන්න කුටියක් හදාගෙන කැලේක වෙන්න පුළුවන්. කොහේ හරි ආරණ්‍යයක් හරි හදාගෙන ස්වාමින් වහන්සේලා පිරිසක් එතන වැඩ ඉන්නකොට ඔන්න මිනිස්සු සමහරු කල්පනා කරනවා, මේ හාමුදුරුවෝ ඇවිල්ලා දැන් අපිට කරදරේ. දැන් මෙතන පන්සලක් හදයි, මෙතන ආරණ්‍යයක් හදාගනි, මේ කැලේ දැන් අපිට ගහක්කත් කපාගන්න බැරි වෙනවා. අපි නිදහස මේ කැලේ ඇතුලේ දැන් ඔය කැලේ නොඒක් ජාවාරං කරපු ගස් කපපු සමල්ලාට කැලෑවල කසිපු පෙරපු මේ වගේ නොයෙක් දුරාචාරය එදිච්ච මිනිස්සු සමහරලාවට හාමුදුරුන්ව කැලෙෙන් එලෝ ගන්න නොයෙක් උපක්‍රම අපි දන්නවා සමහර ආරණ්‍යවල අනේ අහිංසක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා කැලේ කුටිවල ඉන්නකොට එක්ක කැලේ ගිහිල්ලා ගල් ගහනවා. එක්ක උන්වහන්සේලාගේ අර කැලේ කුටිවලට ගිනි තියපු මිනිස්සු ඉන්නවා. එක්ක සමහරලාවට මොනවා හරි වනජීවීයකට කියලා ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු හරහා මොන විදිහට හරි අනේ අර කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා කැලෙන් පන්නන්න එතනින් ඒ ගමෙන් පන්නලා දාන්න උපක්‍රම යොදන මේ බෞද්ධ නාමයෙන් ඉන්න බෞද්ධයොත් ඉන්නවා. එතකොට එහෙමනම් අපිට ඒ කාලෙම කැලේ හිටපු අමනුෂ්‍යය ගැන අහන්න දෙයක් නැහැ. එතකොට අර 500ක් ස්වාමින් වහන්සේලාට දැන් මේ අමනුෂ්‍යය මොකද කරේ? උන්වහන්සේලා මෙතනින් එලවන්න ඕනේ කියලා මහා භයානක හඬ ඇති කරනවා. උන්වහන්සේලාට බියජනක විදිහට නොයේක් විකෘති රූප ඡායාවල් නිකන් හොල්මන් වගේ භයානක දේවල් උන්වහන්සේලා මේ රහත් වෙලා හිටියේ නෑනේ. උන්වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් නෙමෙයි. තාම මේ භාවනා කරන්න පැවිදි වෙලා වීරිය වඩන පිරිසක්. ඉතින් උන්වහන්සේලා බය වුණත් ඇතිගත්තා. සමහරු කල්පනා කරානේ අපි මේ වස්සමාදන් වෙන්න මේ කැලේකට ඇවිල්ලා අපිට වෙච්ච දේ අපි ආපහු යන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ උන්වහන්සේට කියලා අපි වෙන තැනක වස්සමාදන් වෙමු. දැන් සමහර ලාවට පෙර වස්සමාදන් වෙන්න ඒ තැන සුදුසු නැත්නම් පසුවස් හරි ඊළඟ තැන සමාදන් වෙමු කියලා මෙතනින් ගියා. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේ විනය දේශනා කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට සමහර වෙලාවට උන්වහන්සේලා වස් සමාදන් වෙනවා. මට මෙතන හොඳයි, මට මේ භූමිය හොඳයි කියලා. හැබැයි ඒ සමාදන් වෙච්ච තැන උන්වහන්සේලාට අනතුරු සහිත තැනක් නම් උන්වහන්සේලාගේ සීලයට, ධර්මාවබෝධයට, උන්වහන්සේලාගේ ගුණධර්ම පුරාගන්න, ඊළඟට උන්වහන්සේලාගේ ජීවිතයට යම් අනතුරක් ඇති වෙන තැනක් නම් ඉක්මනට එතනින් යන්න කියනවා. මේ මට වස් කැඩෙනව නේද, මගේ වස් ශික්ෂාපදේ, ඒව ගැන හිතන්න නැතුව යන්න කියනවා. මොකද ජීවිතය බේරගන්න එකේ සියල්ලට වඩා සමහරලාවට යම් ගල්ලෙනක වැඩ ඉන්නකොට මහා දරුණු අමනුෂ්‍යයෙක් ඉන්න ගල්ලෙන ටික දවසක් ඉන්නකොට උන්වහන්සේට අර කුටියේ ඉන්නකොට තේරෙනවා මේ යක්ෂයෙක් ඇවිල්ලා කරදර කරනවා. උන්වහන්සේලාට නොයි කිරිහැර කරනවා. ඉක්මනට එතන අතහැරලා යන්න කියනවා. ඉතින් මේ 500ක් භික්ෂුන් වහන්සේලා මෙතනින් පිටක් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අපි බොහෝම ශ්‍රද්ධාවෙන් අපි මේ වස් කාලය තුල මහ වනාන්තරයේ හුදකලා වන භාවනා කරගෙන වීර්ය වඩන්න හිතාගෙන කැලේට ගියේ. හැබැයි අපි සුදුසු භූමියක් සකස් කරගෙන අපි වස් සමාදන් වෙලා අපි ඒ කැලේ වැඩ ඉන්නකොට මහා භයානක ශබ්ද ඇති වෙනවා. මුල් දවස්වලට වඩා දැන් හරියට කරදරයි. භයානක ඡායාවල් පේනවා. නොයෙක් බියජනක හඬවල් ඇති වෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, ඇයි මේ? අපි ඒ නිසා පහ ආවා කිව්වා. අපිට එතන අනතුරක් කියලා දැනුණා කිව්වා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව, මොකද්ද මේ කාරණේ? බුදුරජාණන් වහන්සේට මේ කාරණේ වැටහුණා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ බුදුනුවණින් ඒ හැම දෙනා ගැනම අනුකම්පාවෙන් අර කැලේ ඉන්න අමනුෂ්‍යයන්, මේ වෘක්ෂ දේවතාවරු, ඒ සියලු දෙනාට, භික්ෂුන් වහන්සේලාටත් යහපතක් ඇති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂුන් වහන්සේලාට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි මේ දේශනාව හොඳට මතක තියාගන්න. මේ දේශනාව ධාරණය කරගන්න, කටපාඩම් කරගන්න. ඔබලා ආයෙමත් එතනටම යන්න. ගිහිල්ලා මේ දේශනාව හඬ නගා අර මහ වනාන්තරයට ඇහෙන්න සජ්ජහායනා කරන්න. සජ්ජහායනා කරනවා කියන්නේ අපි පිරිත් කියන්නේ. අපි හඬ නගා පිරිත් කියනා වගේ මේ කරණීයමෙත්ත සූත්‍රේ සජ්ජහායනා කරන්න. පිරිතක් වගේ සජ්ජහායනා කරන්න. උදේ, දවල්, හවස දවසට දෙතුන් වතාවක් හරි සජ්ජහායනා කරන මහ වනාන්තරයට ඇහෙන විදිහට පිරිසත් එක්ක සජ්ජහායනා කරන්න. මේ දේශනාවෙම අර්ථ විමසමින් මේ වස් කාලේ භාවනා වඩන්න. එතකොට ඒක භාවනා කමඨහනක් හැටියට නිවන් අවබෝධය පිණිස උපකාරවෙන මාර්ගයක් හැටියට මේ පන්සීයක් භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරණීමිත්ත සූත්‍රයේ භාවනා පැත්තට පෙන්වා වගේමයි අනි පැත්තෙන් එක පිරිතක් හැටියට සජ්ජායනා කිරීම තුළ අර මහා වනාන්තරයේ ඉන්න අමනුස්සයන් යක්ෂයන් උක්ෂ දේවතාවරු මේ කරදර හිරිහැර කරපු පිරිස ඒ අයටත් මේ දේශනාව ඇහෙනකොට ඒ අයගේ සිත්වල මෛත්‍රිය උපදිනවා. අර කරදර කරන්න හිරිහැර කරන්න හිතපු අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි ඇති වෙනවා. මොකද කරණීමිත සූත්‍රයේ පුරාම තියෙන මෛත්‍රිය වඩන හැටි මෛත්‍රී භාවනාව. එදකොට උන්වහන්සේලා පන්සිය නමම අර මහා වනාන්තරයේ මෛත්‍රිය පතුරවනකොට මෛත්‍රිය මහා හණින් සජ්ජායනා කරනකොට ඒ අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි උපදිනවා. අනේ අපි මේ කරදර කරේ, අපි හිරිහැර කරේ, අපි මේ කැලෙන් පන්න ගන්න කියලා උත්සාහ කරේ, මේ වගේ ගුණහපස් සිතුවිලි ඇති ස්වාමින් වහන්සේලා පිරිසක් නේද, අපි උන්වහන්සේලාට උපකාර කරමු, අපි උන්වහන්සේලාට මේ කාලේ හිරිහැර නොකර ඉමු කියලා ඒ අයගේ සිතුවිලි වෙනස් වෙලා මෛත්‍රී සහගතව ඒ අය ගුණධර්ම වලින් සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කාරණේ දැකලා කරණීයමිත සූත්‍රය කියලා දුන්නා. මේ භික්ෂුන් වහන්සේලා 500 නම ආයමත් අර කලින් හිටපු අර කැලේටම ඒ හිමාල වනාන්තරය ආශ්‍රිත එතනටම වැඩියා. වැඩම කරලා දැන් වෙනදා වගේ නෙමෙයි මේ පිරිසම මේ කරණීයමිත සූත්‍රය හඬ නගා බොහොම මිහිරට මේ මහා වනාන්තරයට මැහෙන්න සජ්ජහායනා කරනවා. ඊළඟට උන්වහන්සේලා ඒ දේශනාවේම අර්ථ විමසමින් භාවනා වඩනවා. මෛත්‍රිය පතුරවනවා. භාවනාවක් හැටියට මෛත්‍රී වඩන. සතර ඉරියව්වෙම තිත්තං චරං නිසින්නවා සයානවා, ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, නිදාගන්න ගියාම මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රියම වඩනවා. ඊළඟට දවල් වරුවේ හවස් වරුවේ විවේකයෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා මේ කරණීයමිත සූත්‍රෙම හඬ නගා වහා වනාන්තරයට මැහෙන්න ආයම සජ්ජහායනා කරනවා. නිදාගන්නෙත් මෙත් වඩලා දින කීපයක් යනකොට අර අමනුෂ්‍යෝ යක්ෂයෝ මේ කැලේ හිටපු මේ නොපෙනෙන බලවේග සියලු දෙනාගේම හිත්වල මෛත්‍රී සිතුවිලි ඉපදුනා. මේ සාමීන් වහන්සේලා ගැනත් මෛත්‍රී සිත් ඒ අයගේ හිත්වලත් ඇති වුණා. අර කරදර බාධා අවහිර කරලා මෙතනින් එලවන්න ඕනේ, පන්න ගන්න ඕනේ කියලා හිතපු අය මේ සාමීන් වහන්සේලාට හිරිහැර නොකර හිටියා. සමහර උපකාර කරන්න පටන් ගත්තා. උන්වහන්සේලාට ආශිර්වාදයක් වෙන විදිහට ඔවුනුත් ඒ මහා වනාන්තරය තුල හැසිරුණා. මේ වස් කාලේ අවසන් වෙනකොට මේ සාමීන් වහන්සේලා මේ භාවනාවෙන්ම හිත දියුණු කරගෙන ධ්‍යාන වඩාගෙන විදර්ශනාවටත් යොමු වෙලා ධර්මාවබෝධයක් ලැබුවා. අන්නේ වැනි උතුම්ම දේශනාවක් තමයි කරණීයමිත්ත සූත්‍රය. එතකොට පින්වතුනි මේ දේශනාව අපිට එක පැත්තකින් ආශිර්වාදයක් හැටියට අපේ ජීවිතයට ආරක්ෂාවක් හැටියට ආරක්ෂිත දේශනාවක් හැටියට යොදා ගන්නත් පුළුවන්. ඊළඟට අපිට ධර්මාවබෝධයට පිණිස භාවනා මාර්ගයක් හැටියට හිත වඩන සමාධිය දියුණු කරලා ධ්‍යාන උපදවාගෙන, මොකද මෛත්‍රියෙන් තුන්වෙනි ධ්‍යානයේ දක්වා වඩන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ මෛත්‍රියත් එක්කම බැඳිලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනම මෛත්‍රිය වඩනකොට ඒවත් ඒහා සමගාමීව වැඩෙනවා. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනින්ම තුන්වෙනි ධ්‍යානයේ දක්වා උපදව ගන්න පුළුවන්. උපේක්ඛා භාවනාවෙන් හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කර ගන්න පුළුවන්. ඊළඟට ඒ තුලම විදර්ශනාවට යොමු වෙලා ධර්මාවබෝධයට හිත වඩන්නත් පුළුවන්. මේ කරණීයමිත සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා ආපහු යලි මව් කුසකට නොයන විදිහට. මව් කුසකට ආයෙමත් එන්නේ නැහැ කියන්නේ න ආගාමි අනාගාමි, ආයෙමත් එන්නේ නැහැ මේ කාම ලෝකෙට. කාම ලෝකයට යලි නොයන ස්වභාවයෙන් යුක්තව මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මිදිලා යන ආකාරයේ අවසානයට විස්තර වෙනවා. එහෙමනම් ධර්මාවබෝධය දක්වාම වඩන්න පුළුවන් භාවනාවක් හැටියට මේ කරණීයමිත සූත්‍රය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පිංගතුනි අපි බලමු මේ කරණීයමිත්ත සූත්‍ර දේශනාවේ සඳහන් වෙන බොහොම වැදගත් මුලම සඳහන් වෙන ධර්මාවබෝධයේ පිණිස ශ්‍රාවකෙක් ඇති කරගත යුතු අංග කීපයක් තියෙනවා. අපි මේ අංග කීපේ මේ දේශනාව ඇසුරෙන් අපි විමසලා තේරුම් ගන්න උත්සාහයක් ගමු. කරණීයමිත්ත සූත්‍රයේ සඳහන් මේ අංග කීපේ ඒ තමයි ඔබ කාටත් මේ දේශනාව කටපාඩම් ඇති. අපි ගාථාවෙන් ගාථාව තේරුම් ගමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අබිසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි. මේ පළවෙනි ගාථාව. එතකොට මේ ගාථාවේ මම ඔබට සඳහන් කරන්නේ මේ ගාථාවේ අර්ථයත් එක්ක අපි කොහොමද මේ ගාථාවෙන් අපේ ජීවිතයට මේ කරුණු ගලපගන්නේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අබිසමිච්ච සන්තං පද සාන්ත පදේ වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කරණීය මත්ත කුසලේන අත්ත කුසල මේ කුසල ධර්මයන් වඩලා සාන්ත පදේ වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා මෙන්න මේ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන කියන ඒ තමයි සක්කෝ අන්න පළවෙනිම ගුණධර්මය. සක්කෝ දක්ෂයෙක් බවට පත්වෙන. ඔබේ ජීවිතය තුළ ඔබ බොහොම දක්ෂ කෙනෙක් බවට පත්වෙන. මේ ධර්මාවබෝධය කරා යන්නේ දක්ෂ කෙනා. පිංගතුනේ ලොකු දක්ෂතාවයක් තියෙන ඕන ධර්මය අවබෝධ කරන්න. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස බුදුරජාණන් වහන්සේ පින මේ ධර්මයේ දුෂ්ප්‍රඥාට නෙමෙයි ප්‍රඥාවන්ත කෙනා නුවණ තියෙන කෙනාට අහන ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ තමා තුලින් ගලපලා තමන්ගේ ජීවිතය තුලින් බලන්න හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ තියෙන කෙනා තමයි යෝනිසෝ මානසිකාරය දෙන්නේ. තමන්ගේ ජීවිතය ඒ නුවණ දැන් අපි ඔබට හිතෙන්න පුළුවන් නුවණ කියපුවාම අපි විභාග පාස් වෙලා තියෙනවා. මෙයාට O level තියෙනවා, අයියට A level තියෙනවා, මට මෙහෙම උපාධි තියෙනවා. ඕලෙවල් ඒලෙවල් උපාධි නෙමේ ආචාර්ය මහාචාර්ය වෙන්න පුළුවන්. මොන උපාධි ගත්තත් ඒ තියෙන දැනුමයි ධර්මාවබෝධයට ඇති කරගන්න යෝනිසෝ මනසිකාරී වැඩෙන විදිහට ඇති කරගන්න ප්‍රඥාවයි කියන්නේ දෙකක්. පොතපත කියවලා විභාග පාස් කරලා යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒ දැනුම ඇති වුණා කියලා ජීවිතයේ අවබෝධයේ පැත්තට සකස් වෙනව නෙමේ. මොකද ඔබ දැකලා ඇති ඕන තරම් මහාචාර්යවරු සමහරවිට මුළු ජීවිතේම විනාශ කරගත්ත දුරාචාරයට වැටිලා එක්ක බේබද්දු සල්ලාලයෝ මුළු ජීවිතේම විනාශ කරගත්ත විකෘති පුද්ගලයෝ ඉන්න පුළුවන් මහා උගතුන් අතර සමහරට විකෘති මානසික සමහර මානසික රෝගීන් වෙන්න පුළුවන් එක පැත්තකින් විභාග පාස් කළ දැනුම තියෙන පුළුවන් අනිත් පැත්තෙන් මානසික විකෘති භාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ ඒක වෙනම දෙයක්. ඒ ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ඇති කරගත්ත කෙනා ජීවිතාවබෝධයක් තුළ අවබෝධයෙන් සංවර වෙන කෙනෙක්. එයා අවබෝධයට ගැළපෙන ජීවන රටාවකට පුරුදු වෙනවා. එයා අවබෝධයෙන් යුක්තව ගුණධර්ම දැන් බලන්න ධර්මාවබෝධය පැත්තේ සෝවාන් වෙනවත් එක්කම ආරිකාන්ත සීලයක පිහිටනවා. එයා ප්‍රඥාවෙන් තමයි සම්මාදිට්ඨිය සත්‍ය ඥානෙ ලබන්නේ. හැබැයි සත්‍ය ඥානෙ ලබනකොටම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවත් එක්කම ඒ අවබෝධයත් එක්කම සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. ඔහු ආරිකාන්ත සීලෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඔහු අවබෝධයෙන්ම සංවර වෙච්ච ගුණධර්ම පුරණ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ජීවිතයේ හැම දෙයකදීම දක්ෂ කෙනෙක් බවට හැකියාව ඇති බොහොම දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙන මේ ධර්මාවබෝධය කරා යන කෙනාටත් ඒ දක්ෂතාවය අවශ්‍යයි. නිවන් දකින්න වීරිය වඩන කෙනාට ඒ දක්ෂතාවය අවශ්‍යයි. ඒ නිසා හැම දෙයකම හොඳ නුවණක් ඇති බුද්ධියක් ඇති ජීවිතේ අභියෝගවලට බය නැතුව මූණ දීලා ඉස්සරහට යන්න පුළුවන් දක්ෂයෙක් බවට පත් වෙන්න. සක්කෝ දක්ෂ වෙන්න. උජූච අවංක වෙන්න. ඊළඟට ආයමත් බුදුහාඳුර කියන සූජූච වඩාත් අවංක වෙන්න කියන. එතකොට අවංක භාවයේ බුදුරජාණන් වහන්සේ දෙවතාවක් නැවත නැවත පෙන්නන්නේ ධර්මාවබෝධයට අවශ්‍යම කාරණය අවංකකම. වංචනිකයට කපටියට මේ ධර්ම මාර්ගය වඩාගෙන යන්න පුළුවන්කමක් නෑ. අවංකවෙන්. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවංකව ධර්ම මාර්ගය වඩන කෙනෙක් බවට පත්වෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යන්තන් සන්තන් පදං අභිසමිච්ච මේ සාන්ත පදේ වූ නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන ශ්‍රාවකයා අවංක වෙනවා, වඩාත් අවංක වෙනවා. උජූච සූජූච වඩාත් අවංක කෙනෙක් බවට පත්වෙනවා. ඔහු රහසින්වත් වැරදි නොකරන කෙනෙක් බවට පත්වෙනවා. ඔහු බොහොම අවංක ජීවිතයක් ගත කරනවා. තමන්ගේ අතින් පුංචි වැරද්දක් වෙන්න පුළුවන් ධර්මය අවබෝධ කරන තෙක්. හැබැයි ඔහු කවමදාවත් ඒ වරද සංගවන්නේ නැතුව ආයතින් සංවරයට එනවා. ඒ කියන්නේ තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න. දැන් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් යතින් පුංචි ශික්ෂාපදයක් බිඳුණත් ඔහු ආයෙමත් නැවත නැවත පන්සිල් ගන්න එකයි. සුවාන් වුණාට පස්සේ නම් එයා අවබෝධයෙන්ම ආර්යකාන්ත සීලයකින් යුක්තයි. දැන් උපසම්පදා ස්වාමින් වහන්සේලා පවා නිතර ඇවැත් දෙසනවා, පෝය කර්ම කරනවා, විනය කර්ම කරනවා, තමන්ගේ අඩුපාඩු හදාගන්නවා, වැටි වැටි නැකිටිනවා වගේ වීරියෙන් අවංකව ඉදිරියට යා යුතු ගමනක් තියෙනවා. ඒ නිසා අවංක වෙන්න මේ ධර්මාවබෝධය පිණිස ගමන් කරන මාර්ගය තුළ ධර්මාවබෝධය පිණිස යන මේ ජීවන ගමනේ ඔබ බොහොම අවංක කෙනෙක් වෙන්න, වඩාත් අවංක කෙනෙක් වෙන්න. ඒ තමයි ඔබට ධර්මය පිහිටන්න මේ ධර්මය අවබෝධ වෙන්න අවශ්‍ය ගුණධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ගුණධර්ම නැතුව සුදු ඇඳගෙන හිටියා කියලා උපාසක ස්වරූපේ චරිත රඟපෑවා කියලා සමහරලාවට ඇස් පියාගෙන භාවනා කරනවා වගේ රඟපාන්න පුළුවන්. හැබැයි හිත වැඩෙන්නේ නැහැ. ධර්මාවබෝධයට හිතක් වැඩෙන්නේ නැහැ. ධර්මාවබෝධයට හිත වැඩෙන්නේ අවංකව ධර්ම මාර්ගය යන වඩාත් අවංක පුද්ගලයා තුළ. ඊළඟ ගුණේ තමයි සුවච කීකරු කෙනෙක් බවට පත් වෙන. බොහොම කීකරු මේ ධර්ම මාර්ගය තුළ කීකරු ශ්‍රාවකෙක් බවට පත් වෙන. මෘදු නම්මශීලි අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත්වෙන. සුවචෝචස්ස මුදු අනතිමානේ. සුවච කියන්නේ කීකරු කෙනෙක් බවට පත්වෙනවා. මෘදු කියන්නේ නම්මශීලි. එයා බොහොම ගුණධර්ම ඉදිරියේ, සත්‍යය ඉදිරියේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරි, හරිදේ ඉදිරියේ, නිවරදි දේ ඉදිරි බොහොම නිහතමානී කෙනෙක්. ඒ තමන්ගේ වැරැද්දක් වුණත් ඒ වැරැද්ද නිහතමානීව පිළිගන්න කෙනෙක්. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන කෙනෙක්. නම්මශීලී පුද්ගලයෙක්. ඊළඟට අනතිමානී නිහතමානී කෙනෙක්. එතකොට මෙන්න මේ ගුණධර්ම දැන් ඔබ බලන්න. ඔබ මේ භාවනා කරනවා. අනේ අපි කරණීය මෙත්ත සූත්‍ර කිව්වනේ. කෝ අපිට ප්‍රතිඵල කිය කිය බොහෝ දෙනෙක් ඔය හිතන අය ඇති. දැන් ඔබ බලන්න මේ ගුණධර්ම ඇත්තටම ඔබ තුල කොච්චර වැඩිලාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සන්තුස්ස කෝච සුභරෝච ලදදෙයින් සතුටු වෙන සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සන්තුස්ස කෝච ලදදෙයින් සතුටු වෙන සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන. ඒ කියන්නේ සරලකම. දැන් මේ සමහරට මේ හැම වචනකින්ම බුදුහාඳුරු පෙන්නන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය කෙනෙක් තුල තියෙන්න පුළුවන් තිබිය යුතු සරල ගතිගුණ. දැන් බලන්න සමහරු ඉන්න කොච්චර ලැබුණත් මදි. ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. තමන්ට තෘප්තියක් නැහැ. කොච්චර ලැබුණත් මදි. එතකොට එවැනි මානසිකත්වයකින් යුක්ත කෙනාට මේ ධර්ම මාර්ගය තුල ගුණධර්ම වඩාගෙන ඉස්සරහට යන්න බෑ. මොකද මේ ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ කියන්නේ තමන්ගේ කෙලෙස්වල තියෙන උස්සන්න භාවයක්. අල්පරජක්ක මහරජක්ක බුදුරජාන් වහන්සේ පෙන්වුවා කෙලෙස් අඩු අය ඉන්නවා, මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා. ඒ අයගේ කෙලෙස්වල ස්වභාවය අනුව තමයි මේ ලක්ෂණ චරිත ලක්ෂණ පුද්ගලයන් තුළ පිහිටන්නේ. එතකොට තමන්ගේ චරිත ලක්ෂණ තමන් අඳුනගත්තට පස්සේ තමන් උත්සාහ කරන්න ඕනේ මේ ලක්ෂණ කොහොම හරි ටික ටික අඩු කරගෙන, යටපත් කරගෙන, ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධයට හිත හදාගන්න. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්න. මේ මට ඇති මේ හොදටම ඇති මේ අපිට ඇති කියලා. එතකොට ඒ වගේ අර තමන්ට සමහරුන්ට මුළු ලෝකෙම ලැබුණත් මදි. සාමාන්‍ය ඒක මේ තණ්හාවේ ස්වභාවය බුදුහාඳුරු පෙන්නුවා මහණෙනි. රන් කහවණු වැස්සක් වැස්සක්. දැන් අපි හිතමු වැහැලා. මේක උපමාවක් ඈ. කහවණු වහින්නේ වතුරනේ වහින්නේ. එතකොට අපි හිතමු රන් කහවණු වැස්සක් වැස්සක්. උපමාවට බුදුහාඳුරු පෙන්නන්නේ මේ තණ්හාවේ ස්වභාවය මිනිස්සෙගේ කහවණු පිරිලා පිරිලා දැන් කහවණු බදාගන්න එළියට ගිහිල්ලා දැන් කහවණු වලින්ම යට වෙලා ඉන්නේ. දැන් අපි හිතමු බෙල්ල ළඟටම යට වෙලා දැන් කට ළඟටම වැහැලා යට වෙලා ඉන්නේ. දැන් තව චුට්ටකින් නහය යට වුණොත් මැරෙන්නත් පුළුවන්. ඒත් හිතනවා තව චුට්ටක් වහිනවනම් තව ටිකක් වහිනවනම්. ඒක තමයි බුදුහාඳුරු පෙන්න මේ තෘප්තියක් කොච්චර මේ ලද දෙයින් සතුටු වෙන්නේ බැරි කෙනා. තණ්හාවේ ස්වභාවය තමයි සක්විති රජෙක්වත් කෙලෙස් සහිතව හිටපු රජෙක් කිසිම රජෙක් මට මේ ඇති කියලා තෘප්තියක් ලැබලා නැහැ කියලා. කවුරුත් රජකම් කරලා තෘප්තිය මට මේ ඇති කියලා එවැනි කෙනෙක් නැහැ. සමහරලාවට හූල්ලලා දාලා යනකොට අතහැරලා යනකොට පසුතැවිලා විඳෝලා ලොකු මානසික පීඩනයක් එක තමයි ඊයේදී අතහැරලා යන්නේ. එතකොට මේ තමයි කෙලෙස් වල තියෙන භයානකකම. හැබැයි ධර්මාවබෝධයේ පිණිස යන ශ්‍රාවකයා ලද දෙයින් සතුටු වෙනවා. තමන්ගේ ජීවිතේ බොහොම සරල ජීවිතයක් ගත කරන සුබරෝච කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සමහරු පෝෂණය කරන්න හරි අමාරුයි. දකින දකින දේ සමහරලාවට සමහර දරුවෝ ඉන්නවා. ඉල්ලන ඉල්ලන අරන්දුන් නැත්නම් දෙමව්පියෝ එක්ක රණ්ඩු ගෙවල් වල බඩු පොඩි කරනවා. බොහොම නපුරුයි. බොහොම මුරණ්ඩුයි. සමහර බිරින්දෑවරු ස්වාමියා හම්බ කරන සියල්ලම විනාශ කරනවා. ඒ තෘප්තියක් නැහැ. දකින දකින දේ අවශ්‍ය වෙනවා. එතකොට ඒ තියෙන ලක්ෂණත් එක්ක ධර්මාවබෝධය කරා යන්න අමාරුයි. බුදුහාඳුරු පෙන්නන්නේ මේ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෙක් තුළ තිබිය යුතු ගුණධර්ම. ඊළඟට අප්පකිත්තෝච සල්ල උකවුත්ති. අප්පකිත්තෝච කියන්නේ වැඩ කටයුතු අඩු සැහැල්ලු ජීවිතයක් තියෙන. වැඩ කටයුතු අඩු කෙනෙක් කියන්නේ බොහොම භාවනා කරන්න හරි වෙලාවක් තියෙන ඉපැ බණක් අහන්න බණ පොතක් කියවන්න. සමහරු ඉන්නවා හරියට වැඩ. අනේ වෙලාවක් නැහැ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. බණ අහන්න ඌට කොහෙද වෙලාවක්? භාවනා කරන්න අපෝව කරන්න වෙලාවක් නැහැ. හැම වෙලාවෙම බොහොම වැඩ වැඩ වැඩ කිසිම වෙලාවක් නැහැ වෙලාවක් නැහැ කිය කිය ඔළුව ගිනි ගත්තා වගේ මුළු දවසම දඟලනවා. එවැනි කෙනෙකුට මේ ධර්ම මාර්ගය වඩාගෙන ගුණ ධර්ම පුරාගෙන යන්න අපහසුයි. ඒ නිසා වැඩ කටයුතු අඩු කෙනෙක් සල්ලවක උත්ති කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. එතකොට මේ හැම ලක්ෂණයකින්ම පෙන්නන්නේ වැඩ කටයුතු අඩු කියන්නේ යා සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. බොහොම සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති කෙනෙක්. බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. බොහොම සරලයි බොහොම සැහැල්ලුයි. අන්නේ වැනි කෙනෙක් තුල තමයි මේ ගුණධර්ම වඩා ගන්න පුළුවන්කම තියෙන්නේ. සන්තින්ද්‍රියෝච නිපකෝච. සන්තින්ද්‍රියෝද කියන්නේ මේ ඉන්ද්‍රියන් සංවර වෙච්ච කෙනෙක්. ඇස කන නාසය දිව ශරීර මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගත්ත කෙනෙක්. ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්ත කෙනා හැම වෙලාවෙම කෙලෙස් සහිත අරමුණු ඔස්සේමයි දුවන්නේ. ඇහෙන් දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් මතක තියාගන්න. ඒක තමයි සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ හැටි. ඇහෙන් දැක්කන රාග සහිත දෙයක් එක්කෝ ඒ දේම මතක තියාගන්නවා එක්කෝ ඒක නිමිත්තක් එක කොටසක් මතක තියාගන්න. ඒ කෙලෙස් සහිත දේ හිතන්න හිතන්න මොකද වෙන්නේ? නෝපන් රාගේ උපදින උපන් රාගේ වැඩෙන. අපි හිතමු ඇහෙන් දැක්ක ද්වේෂය ඇති වෙන දෙයක් තරහකාරී. ඒක කවුරු හරි ඔබට නිකන් මූණට ඇඟිල්ල දික් කරලා නිකන් රවලා නපුරු විදිහට මොනවා හරි නිකන් සැර කරන දෙයක්. ඒ වගේ දෙයක් ඔබව ඒක ඔබට ඔබ අපහසුතාවයට පත් කරපු ඔබව පහත් කරපු මොකක් හරි සිදුවීමක් හිතන්. දැන් මේ දේ මතක තියාගන්නවා. එක්කෝ ඒකේ කොටසක් හරි මතක තියාගන්නවා. ඒක හිතනවා මට මෙහෙම කරා මට මෙහෙම කරා අසවලා මට මෙහෙම කරා. දැන් එහෙම හිතන්න හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා උපන් ද්වේෂය වැඩෙනවා. අන්න ඒ නිසා ඉන්ද්‍රිය සංවරේ ඇස විතරක් නෙමෙයි කන නාසය දිවසරී මේ පංච ඉන්ද්‍රියම්ම සංවර කරගත්ත කෙනාටයි ධර්මාවබෝධය කරායන්න පුළුවන්. එමනා සාන්ත පදේ වූ නිවන කරායන්න උත්සාහ කරන ධර්මාවබෝධය කරායන්න උත්සාහ කරන ශ්‍රාවකෙක් තුළ ඇති කරගන්න ඕන අංග බොහොම සරල ජීවිතයක් ගත කරන කෙනෙ. ඉන්ද්‍රිය සංවර මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගෙන ජීවත්වෙන කෙනෙකුටයි මේ ධර්මාවබෝධය කරායන්න පුළුවන්. සන්ත ඉන්ද්‍රියෝච නිපකෝච, නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණක් තියෙන්න ඕන. අපි සාමාන්‍ය කියන්නේ තැනට සුදුසු නුවණ කියලා. උපක්‍රමශීලී බව බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම බොහෝ ප්‍රමාණයක් පෙන්වලා දෙනවා. ඒ සබ්බහසෝ සූත්‍රයේ තියෙනවා ක්‍රම හතක්, කැටි කරලා පෙන්වන ක්‍රම හතකට. එහි බුදුරජාණන් වහන්සේක ක්‍රමයක් පෙන්වනවා නුවණින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒවට කියන නිපක, උපක්‍රමශීලී නුවණින්. දැන් අපි හිතමු සමහර වෙලාවට දැන් ඔබ මේව ප්‍රායෝගික ඔබේ ජීවිතයට හිතලා බලන්න. ඔබේ ගෙදර එනවා යාළුවෝ ටිකක් එනවා, බේබද්දෝ ටිකක්. දැන් එන්නේ බොහොම යාළුකම් කියාගෙන ඉන්නේ අභිගම් බේබද්දෝ. දැන් ආපු ගමම්ම යෝජනා කරන්නේ බොමුද, සමහරවිට වියදම් කරන්නත් ඉදිරිපත් වෙනවා. හරි හරි වාගේ සල්ලි ඕනේ නැහැ, මට සල්ලි තියෙනවා, මං අපි ගියමු. දැන් උපක්‍රමශීලී නුවණක් තියෙන කෙනා කොහොම හරි මෙතනින් බේරිලා මග හැරගන්න තරහ කරගන්නෙත් නැහැ. ඒ අයට කරුණු කියලා යහපතට ගන්න පුළුවන් නම් හොඳයි, බැරි නම් ඉතින් තමන් හරි බේරිලා මම හරි මේකෙන් මග හැරගන්නවා කියලා කොහොම හරි මග හැරගන්න. අන්න උපක්‍රමශීලී නුවණක් තියෙන කෙනා. ඒ වගේ බුදුහාඳුරු පෙන්නනවා සමහර පාරවල්, අපි ගමු පාරක් තියෙනවා, මේ පාරේ තනි අලියා ඉන්නවා. කට්ටි කියනවා යන්න එපා, අන්න අර අලියා ඉන්නවා. එයා කියනවා නෑ මම මෛත්‍රී වඩනවා, මං කරුණී මිත්‍ර සූත්‍රය කියාගෙන මං යන්නේ, අලියා මට ගහන්නේ නෑ කියලා යනවා. දැන් අලියාගෙන් පාර කෑවොත් කවුද වැරදිකාරයා? කරුණී මිත්‍ර සූත්‍රය කිව්වා කෝ අපිට, කෝ ඒකේ බලය කියලා සමන්ට බුදුහාඳුරන්ට බෑනලවත් ධර්මීයවත්. තමන් උපක්‍රමශීලීව මගහැරිය යුතු තැන මගහැරියේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්න ඔය වගේ නපුරු සහිත සත්තු ඉන්න පාරවල්, මිනිස්සු ඉන්න අසත්පුරුෂය, මේ පාර ගියොත් අනතුරේ වැටෙනවා. සමහර පාරවල් තියෙනවා, සමහර වීදි, සමහර ලාවට ඒ පාරවල් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පින්ඳ පාත වඩිනකොට පෙන්නවා. සමහර පාරවල් වල යන්න එපා නපුරු පුද්ගලයෝ, එක්ක වෛශ්‍යාව, සාමාන්‍ය වචනයෙන් කිව්වොත් ගණිකාවෝ ඉන්නවා. ඒ පාර පින්න පාති ගිහිල්ලා අනේ අර හාමුදුරු අමාරු වෙටෙන්න පුළුවන්. උන්වහන්සේලාට නැති කෙලෙස් උපදින්න පුළුවන්. යන්න එපා කියන ඒවා මගහරින්න කියලා. එතකොට ඒවා ඒ වගේ නුවණින් සලකලා බුද්ධියෙන් මගහැරලා බේරෙන්න පුළුවන් තැන් තියෙනවා. අපි ගමු උද්ඝෝෂණයක් තියෙන එක අදට ගැලපෙන උදාහරණයක් හිතමු. පාරේ උද්ඝෝෂණය. දැන් බෝඩ් උස්සගෙන කෑ ගගහ, දැන් පොලිසියෙන් ඇවිල්ලා කඳුළු ගෑස් කන්න ඔන්න මෙන්න. දැන් පොලු අරගෙන ඉන්නවා ඇවිල්ලා මේ උද්ඝෝෂණයට. කෙනෙක් එතනින් යනවා, නෑ නෑ මම උද්ඝෝෂණය කරන්නේ නෑනේ, මට ඕවා දාලා නෑ, මං යන්නේ එතන ඉන්නේ. හරි හරි මම ධර්මයේ දන්නවා, මං බන මං මෛත්‍රී වඩාගෙන මං යන්නම්කො කියලා ඔතනින් ගිහිල්ලා කඳුළු ගෑස් හරි කාලා අර අස්සෙන් ගුටි කාලා. සමහර ලාවට තමන් අහක ගිහිල්ලා අහුවෙන්න පුළුවන්. උද්ඝෝෂණය කරපියෝ පැනලා දුවයි, පාර හිටපු වෙන කවුරු හරි අල්ලගෙන ගිහිල්ලා අහුවෙන්නත් පුළුවන්. මගහැරිය යුතු තැන මගහරින්න දක්ෂවෙන්. ඒකට කියනවා නිපක, උපක්‍රමශීලී නුවණක් තියෙන්න ඕන. ඔය වගේ අපේ ජීවිතවල කොච්චරනම් ඔබ හිතන ප්‍රායෝගිකව ගොඩාක් හිතලා බලන්න, මගහරින්න පුළුවන් තැන්වල මගහැරිලා බේරුනේ නැති නිසා, උපක්‍රමශීලී නුවණ භාවිතා නොකිරීම නිසා කොච්චර මිනිස්සු අමාරු වෙట్లా ඇද්ද? අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගිහිල්ලා සමහරලාවට අනතුරු සහිත තැන්වල. දැන් කවුරු හරි සමහරලාවට අපි හිතමු කවුරු හරි කියනවා මෙන්න මේ බෑග් එක ඔයා තියාගන්න. අපි කෙනෙකුට උදව්වක් කරනකොට බුද්ධිමත් වෙ සමහරලාවට මේ බෑග් එකේ මඩ්‍රව්‍යයක් දාලා ඔබට දෙන්න පුළුවන්. එතකොට එයා බුද්ධිමත් වෙන්න ඕන. එක්ක අපි හිතමු යා ගුවන් ගමනකේ දෙනවා, බස් එකේ යනවා, යනකොට තිනවා මේක ඔයාට පුළුවන් නම් මේ ගෙනහිල්ලා මට එළියට ගියාට පස්සේ මේ බෑග් එකම ආ මං ගන්නම් මේ කොච්චර දෙයක්ද කියලා හැබැයි බුද්ධිමත්ව නුවණින් කල්පනා කරලා ඒ වෙලාවේ අපි බේරෙන්න ඕන තැන්වල බේරෙන්න නැතුව සමහර ඔය වගේ අමාරුයි වැටිච්ච අවස්ථා කොච්චර තියෙනවද කියලා හිතන්න. ඒ වගේ මොකුත්ම නොදන්න මිනිස්සු අනතුරේ වැටිච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. අසත්පුරුෂයෝ, ධර්මීය නොදන්න පුද්ගලයෝ, දුරාචාරයට යොමු වෙච්ච අය, ඔබ අකුසලයට පොළඹවන්න උත්සාහ කරන අය, පාප මිත්‍රයෝ මගහරින්න. සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන්, ධර්මයට උපකාර කරන එවැනි අය ඇසුරට යන්න. බලන්න මහා මංගල සූත්‍රයේ පළවෙනියට බුදුහාඳුරු පෙන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනං. බාලයන් ඇසුරු කරලා ධර්මාවබෝධය කරා යන මාර්ගය සම්පූර්ණයෙන් වැහෙනවා. පණ්ඩිතානංච සේවනං, සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරට යන්න. හැබැයි මිනිස්සු එක ගැටෙන්න යන්නේ නැතුව උපක්‍රමශීලීව හොඳ හිත තියාගෙන, ඒකට තමයි නිපක කියන්නේ, උපක්‍රමශීලී නුවණ. අන්න ඒ නුවණෙන් ඔබ ඔබේ ගමන යන්න දක්ෂ වෙන්නොත් අන්න යාටයි මේ නිවන් මඟ පෑදේ. බලන්න කොච්චර අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නනවාද. ඊළඟට අප්ප ගබ්බෝ කුලේසු අනනුගිද්දු. එයා වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙනවා. කුලේසු අනනුගිද්දු, මේ කුලේ නොඇලිච්ච කෙනෙක්. බලන්න සමහරු මේ කුලේ, අපි අසවල් ජාති, අපි අසවල් පලාති, අපේ පරම්පරාව මෙහෙමයි, අපේ තාත්තලගේ කාලේ මෙහෙමයි, මේ වගේ ඔළුව ඉදිමවාගෙන ඉන්න පිරිස කොච්චර ඉන්නවද මේ සමාජෙ. ඒ මාන්නක්කාරකමත් එක්ක, ඒ කුලයත් එක්ක, කුල මල මේ වර්ග බේද, ජාති බේද, මේ මනුස්සත්වය පහලට දාලා මෙවැනි පහත් දේවල් අල්ලගෙන ඔළුව ඉදිමවාගෙන ඉන්න අයට ධර්ම මාර්ගය වඩා ගන්න බෑ. ඒ නිසා මෙන්න මේ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්ත කෙනාට අන්න ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට පෙන්නන්නේ නචකුද්දං සමාචරේ කිංචීන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. එතකොට ඒ කෙනා එතනින් එහාට තියෙන මේ මෛත්‍රී භාවනා වඩන හැටි, සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා, සියලු සත්වයෝම සුවපත් වේවා. ඒ කරණීයමිත සූත්‍රයේ එතනින් එහාට මේ මෛත්‍රී භාවනාව ගැන මම බොහොම සරලව ඔබට කෙටියෙන් කියලා දෙන්න. මේ මෛත්‍රී භාවනාව පතුරවන්නකොට සත්ත්ව වර්ගීකරණයකුත් මේ දේශනාවේ පෙන්නවා. ඒකේචි පාන භූතස්සී තසාවා තාවරාවා අනවශේෂා දීගාවා යේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තුලා දිඨාවා යේ වද්දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. කොහොමද මෛත්‍රී භාවනාව අපි පතුරවන්නේ, මෛත්‍රී වඩන්නේ? දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු, මහන්තාවා මහත ශරීර ඇති සත්තු, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු, රස්ස කුඩා සත්තු, අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු, තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු, දිට්ඨාවා යේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු. ඒ සියලුම සත්වයන්ට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භූතාව හටගත්තු සත්‍යෝ සම්භවයේ සීව, හටගන්න ආසන මේ මව් කුසවල් වල බිත්තර ඇතුලේ වැඩෙන, තාම ඉපදිලා නැහැ, ඉපදෙන්න ඉන්න සත්තු. එතකොට බලන්න මේ සියලු සත්‍යයන් අරමුණු වෙන්නේ නැද්ද කියලා. මේ වර්ගීකරණය තුළම ඔබ හිතන්න, මේ ලෝකේ අපි දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු, උපදින්න ඉන්න සත්තු, ඉපදිච්ච සත්තු හැමෝම අයිති වෙනවනේ හැම වර්ගීකරණයකටම. ඊළඟට දීර්ඝ ශරීර ඇති සත්තු, මහත ශරීර ඇති සත්තු, මධ්‍යම ප්‍රමාණය, කුඩා, ඉතාම කුඩා. ඊළඟට එන අනුක කියන්නේ ඇහැට නොපෙනෙන. අද අපි අන්වීක්ෂෙන් බලලා කියන්නේ මෙන්න මෙහෙම සත්තු ඉන්නවා කියලා. ඒ කියන්නේ අමනුෂ්‍යෝ නෙමෙයි අන්වීක්ෂෙන් අපි හොයන්නේ. ඒත් තිරිසංගත සත්තුමයි මතක තියාගන්න. අමනුෂ්‍ය අන්වීක්ෂෙන් හොයන්න පුළුවන්කමක් නැහැ. අමනුෂ්‍යය දිහා බලන්න නම්, අමනුෂ්‍යයන්ව දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා චුතූපපාත ඥානය උපදවා ගන්න. එහෙම නැත්නම් දිවස් නුවණ, දිබ්බ චක්කු, සාමාන්‍ය මිනිස් ඇහෙන් පේන සීමාව ඉක්මවා ගිහිල්ලා දෙවියන්, බ්‍රහ්මයන්, ඊළඟට අමනුස්්‍යයන් මේ උපපාතික සත්‍යයන්ම දකින්න පුළුවන්ගේ දිවසි. චුතූපාත ඥාන කෙනෙක් මැරුණට පස්සේ කර්මාන් රූපීව ඒ සත්ව ලෝකල උපදින ආකාරය දකින නුවන. එතකොට එවැනි නුවනකින් තමයි ඒ සත්වයන් දකින්න තිය. දැන් බලන්න අපි නොදන්නකම නිසාම බොහෝ පිරිසක් ඒ සත්වයන් දකින ක්‍රමේ බුදුහාමුදුරුව පෙන්නල දීලා තියෙද්දී ඕපපාතික උපත පිළිගන්න නැති කොච්චර පිරිසක් ඉන්නවද ඔය දිව්‍ය ලෝක අපාය කොහෙද තියෙන්නේ මන්නම් පිළිගන්න ඕවා ඔක්කොම මෙහෙ තමයි කියන අය කොච්චර ඉන්නවද කොච්චරින් බෞද්ධ නමෙන් හිටියත් සමහරු බෞද්ධ බොහොම උපාසකවරු බොහොම ධර්ම දැනුමක් තියෙන අය හැටියට පෙනීනවා හැබැයි දිව්‍ය ලෝක අපාය පිළිගන්නේ ඕපපාතික සත්‍යයන් පිළිගන්නේ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨිය විස්තර කරද්දී නමවෙනියට විස්තර කරේ ඕපපාතික උපත පිළිගන්න කෙනා දිව්‍යලෝ බබලව නිරය ප්‍රේත ලෝකේ ඒ උපත ඕපපාතික සත්‍යයන් ගැන පිළිගැනීමම ලෞකික සම්මාදිට්ඨියට අයිති දෙයක් ඒක පිළිගන්නේ කියන්නේ යා නියත මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ එතනින් එහාට එයාට එතනින් එහාට ධර්ම මාර්ගයේ විවර කරගන්න බැරි වෙනවා එහෙමනම් මතක දැන් බලන්න මේ පිරිත් කිව්වට කරණීමිත සූත්‍රේ පොත බලාගෙන කියුවට මේ දේශනාව තුල මේ ගුණධර්ම පිළිහිටන්න කොච්චර ජීවිතය අපි වෙනස් කරගන්න ඕනද කියලා හිතත් ඒ නිසා මේ හැම සත්‍යයක්ම අරමුණු කරගෙන සබ්බේ සත්තා භවන්තු සුඛිතා මේ සෑම සාර විශාල සත්තු පුංචි සත්තු මධ්‍යම ප්‍රමාණි සත්තු කුඩා සත්තු ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු අන්වීක්ෂයෙන් බල්ලා හොයන්න තරම් ඉතාම සියුම් සත්තු වටකුරු හැඩයෙන් යුත් සත්තු හටගත් සත්තු හටගන්න ඉන්න සත්තු මේ සෑම සත්‍යයක්ම සබ්බේ සත්තා භවන්තු සුඛිතා මේ සෑම සත්‍යයක්ම සුවපත් වේවා කියලා මෛත්‍රී සිත වඩන ඒ මෛත්‍රී සිත වඩන ක්‍රම බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් විස්තර කරලා තියෙනවා දැන් දර තව දේශනා දැන් අපිට මේවත් එක්ක ගලපලා ගන්න පුළුවන් තව බොහෝ දේශනා තියෙනවා මෛත්‍රී ගැන බුදුහාඳුර කරපු දේශනා සංයුත්තනිකායේ තියෙනවා මෛත්‍රී භාවනාව ගැන වදාළ දේශන ගොඩක් මජ්ක්‍ධිමනිකායේ අනුරුද්ධ සූත්‍ර විස්තර වෙනවා අප්‍රමාණ ක්‍රමයට මහග්ගත ක්‍රමයට මෛත්‍රී වඩන භාවනා ක්‍රම ගැන එතකොට මේ වගේ දේශනා ගොඩාක් තියෙනවා ඊළඟට මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී භාවනාව වඩලා ලැබෙන ආනිසංස ගැන තියෙනවා සත්තුන්ට පවා මෛත්‍රී වඩන හැටි සර්පයන්ට මෛත්‍රී වඩන හැටි කන්ද පිළිතේ තියෙනවා සර්ප කුල වලට බෙදලා විරූපාක්ක චබ්භ්‍යාපුත් ඒරාපත කණ්හා ගෝතම කියලා මේ සර්පයන් කොටස් හතරකට විසසහිත සර්ප වර්ග බෙදාගෙන මෛත්‍රී වඩන හැටි එතකොට බලන්න අපි මේ දැනගන්න මෛත්‍රිය කියන එක අපිට කොච්චර පුළුල් පරාසයකට තේරුම් අරගෙන අපේ මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් අපිට දිසා වශයෙන් මෛත්‍රී වඩන්න පුළුවන් මේ කරණිමිත සූත්‍රෙත් ඒක තියෙනවා උද්දම් අදෝච තිරියංච උඩ යට උඩ දිසා උද්දම් කියන්නේ උඩ දිසා උඩ දිසාවේ සත්තු නැද්ද කොච්චර ඉන්නවද අපි දැක්කේ නැති වුණා සමහරවල් අපි දකින්නේ පියාඹගෙන යන සතේ කුරුල්ලෙක් අපි දකින්න පුළුවන් මේ අහසේ උඩ දිසාවේ ඉන්න සෑම සත්ත්වෙක් මැහැට පෙනෙන නොපෙනෙන මේ අහසේ ඉහළ ඉන්න සෑම සත්ත්වෙක් මරමුණු කරගෙන මෛත්‍රී වඩනවා අදෝච කියන්නේ යට දිසාවේ පොළොව ඇතුලේ පොළොව හාරන්න හාරන්න කොච්චර සත්තු ඉන්නවද කියලා හිතන්න මේ පොළොව ඇතුලට කොච්චර සත්තු ඇද්ද මේ පොළොව ඇසුරු කරගත්ත යට දිසාවේ ඉන්න මේ සෑම සත්වයකම සුවපත් වේවා කියලා ඒ සත්වයන්ටත් මෛත්‍රී වඩන. තිරියංච කියන්නේ හාත්පස තියෙන දිසාවල්. උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව. එතකොට මේ දිසා ඔක්කොම මේ හාත්පස දිසාවල් 8යි උඩ දිසාවයි යට දිසාවයි ගත්තාම දිසා 10යි අපි කියන දස දිසාවට මෙන්න මේ උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං බාධාවක් නැතුව අවේරං වෛරසිතක් නැතුව මෛත්‍රී වඩන්න කියනවා සබ්බේ සත්තා භවන්ත සුඛිතා මේ සියලු සත්වයෝම සුවපත් වේවා කියලා මෛත්‍රී සිත පතුරවන ඒ මෛත්‍රී වඩනකොට මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දිවි දෙවනිකොට ඒ දරුවට මෙත්සිත පතුරෝලා ඒ දරුවට ආදරෙන් ඒ දරුවව සෙනෙහසින් ආරක්ෂා කරගන්නවා වගේ. ඒවම්පි සබ්බ භූතේසු මේ විදිහට සියලූම සත්වයන් ගැන මෛත්‍රී සිතක් පතුරුවන්. දැයි මෛත්‍රීස් එතනදී මෛත්‍රී භාවනා වඩනකොට අපි ඒකන ඉස්සල්ලාම අත්තානං උපමංකත්වා තමා තමා උපමා කරගන්න. ජීවිතයේ තමන්ට මෛත්‍රී වඩලා තමයි අපි අනික් සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න පුරුදුවෙන්. ඒ නිසා ඒක තවත් පෙන්නනවා තමන්ගේ දිවි දෙවනිකොට තමන් දරුවෙකුට ආදරය කරන අම්ම කෙනෙක්. බලන සමහර අම්මලා දරුව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන දෙම අම්මලා ඉන්න. තමන්ගේ දරුවට අනතුරක් වේ කියලා සමට අම්ම ඉදිරියට පණිනා ඉන්න. තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළා. එතකොට තමන්ගේ දිවි දෙවනිකොට දරුවෙක් ගැන එකම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ දරුව ගැන හිතන්නේ යම්සේද. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ අප්‍රමාණව සියලු සත්වයාට මෛත්‍රී වඩ. ඊළඟට මේ මෛත්‍රී භාවනාවේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි පින්වතුනි මෛත්‍රිය වඩනකොට තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විකත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. ඉඳගෙන ඉන්න ඉරියව්වේදී ඉඳගෙන ඉන්න ඉරියව්වේදී ඇවිදිනකොට සක්මන් කරනකොට සයානවා නිදාගෙන ඉන්න ඉරියව් මේ හැම ඉරියව්වෙම සතර ඉරියව්වෙම එහෙමනම් අපිට මෛත්‍රිය වඩන්නේ මෙන්න මේ විදියට විතරයි ඉඳගෙන විතරයි මේ විදිහටයි කියලා විශේෂ එක ඉරියව්වක් නෙමෙයි බුදුහාඳුරු පෙන්වුවා. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සක්මන් කරනකොට නිදාගන්න ගිය සතර ඉරියව්වෙම මෛත්‍රිය වඩා මේක බ්‍රහ්ම විහරණයක්. මේ දිව්‍ය විහරණයකින් බ්‍රහ්ම විහරණයකින් වාසය කරනවා කියන මෛත්‍රී සිත වඩනවා කියලා. ඊළඟට මේ දේශනා කරණීයමෙත සූත්‍ර ඔබ ගාථාවෙන් ගාථාව බලන්න අපි මේ කතා කරපු මොකද බොහෝ පිරිසකට මේ දේශනාව කටපාඩම් ඇති. ඒකත් එක්ක තමයි අපි ඔබට මේ අර්ථ කියලා දුන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දස්සනේන සම්පන්නෝ කියන්නේ දස්සන විසුද්ධිය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්නවා. එතකොට යා ඒ දුෂ්ටි වලට නොබැඳී කාමසුකල්ලිකානුයෝගී අත්තකිල මතානුයෝගී මේ දුෂ්ටි වලට නොබැඳී නිවරදි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒතේතේ උභවන්ති අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තේ නිවරදි මාර්ගය ඔස්සේ. එයාගේ හිත වඩාගෙන එයා දස්සනේන සම්පන්නෝ මේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් යුක්තව සම්මා දිට්ඨියෙන් යුක්තව කාමේසු විනේය ගිහෙදා මේ කාමයන් ගැන නොඇලි කාම ලෝකයේ යලි නොයන ස්වභාවයෙන් යුක්තව නහි ජාතු ගබ්බසේයම් පුනරේතීති ආයමත් කාම ලෝකෙට නොයන ස්වභාවයෙන් යුක්තව එයාගේ ගමනේ අවසන් කරගන්න. ඒ කියන්නේ න ආගාමි ආයමත් කාම ලෝකෙට එන්නේ නැහැ කියන්නේ අනාගාමි මට්ටමටම හිත වඩාගෙන අනාගාමි වුණා කියන්නේ එයා එතනින් එහාට සුද්ධාවාසී ඉපදිලා එහි පිරිනිවන් පානවා. ආය කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙමනම් මේ කරණීය මිත්‍ත සූත්‍රය පිරිතක් හැටියට අපි සජ්ජහායනා කරනවා වගේම බලන්න මේ දේශනාව භාවනාවක් හැටියට අනාගාමි තත්වයටම හිත වඩාගෙන සසරින් ගැලවිලා නිවන කරා යන මාර්ගයේ බුදුහාඳුරු මේ දේශනාවේ කැටි කරලා පෙන්නනවා. ඒ නිසා හැබැයි ඔබට තේරෙනවා ඇති මේ දේශනාව තුළ නිවනට කැමති ධර්මාවබෝධය ලබන්න කැමති ශ්‍රාවකයා මුලින්ම ඇති කරගත යුතු කරුණු කීපයක් පෙන්වනවා. පළවෙනි ගාථා දෙකේ අන්නේ කරුණ ඔබ තුළ තියෙනවද කියලා ඔබ හැම වෙලාවෙම බලන්න. සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අපකිත්තෝච සල්ලෝක උත්ති සන්තින්ද්‍රයෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුපිද්දෝ. මෙන්න මේ ගුණධර්ම ඔබ තුල ඇති කරගෙන ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන්න උත්සාහ කරා. අන්න එතකොටයි පින්වතුනි අපේ ජීවිතය මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුල මේ බුද්ධ ශාසනය තුල මේ බුද්ධ දේශනාවලින් අපිට අර්ථවත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ කරණීය මිත්‍ත සූත්‍ර දේශනාව ඇසුරේ අද මේ පැහැදිලි කර දීම මේ ධර්ම අවබෝධයේ පිණිස මේ දේශනාව ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-4715 077-640-160 දුරකතන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවුවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආබදෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ග
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන්විදුලිය.

ගන්න ඕන මල්ලහුරක් තියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ

කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුව එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි, පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
2: සුදුල ගුවන් විදුලිය
1: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය
1: යහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: හොයාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
3: සුදිල ගුවන් විදුලියයි.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැති

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමකවත්

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකව.
1: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
2: ඊවං මේ සුතං ඒකං සමයං භගවාසාවත්.
3: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආබාදෝඨානසෝ
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
0: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කලෙහි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වග

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යම්කවත්.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

සංසාර සාගරයෙන් අලස්ත නොවි එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුුණ බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බිය වී පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යමතව
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියට හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින අකුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර දිනී

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila.radio.lk අරහා මුළු ලොවටම

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්තු.

සතිය සෑම දිනකම පස්වරු 2:00 to 4:00 දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: පින්දත. අනුන්ගේ රළු පරළු කතා, අනුන් කළ නොකළදී අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවග්ගය.
1: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්.

0: මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුණ අතර එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිර කුවන් පෙතලිය.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමකවක්.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නවා, දියුණුවක්ම ලබන්නවා. එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවර.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගෝ.

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා වගේ.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

අඩුවනේ දිනපතා 500 රුපියල් සිට 506 දක්වා පුංචි ඔබවැන්නේ සුදුලගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්
1: බෝමලුව ඇමලීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සේ බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනි, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මී මැස් මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සරව ගලන රෝග නොසෑදී, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත් වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත් වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත් වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පන් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සුරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේ වන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝ මලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසුදු කරගෙන බෝමලුව පිරිසුදු කරන්න.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
4: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

0: සාදු.
1: අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

හේතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. එනිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.
1: මල් පූජාවේ ආනිසංස. පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දිව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ ආනුභාවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හීම පින්වතුනි අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍රවීම. උසස් කීර්ති ප්‍රසංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත්නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විතෝ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවා.

සුභාවිත ගී රස විඳිමු. ශ්‍රවණය කරන ඔබට අපි මීරු සුභාවිත ගීයන්ගේ අරුත පැහැදිලි කරමින් රසවින්දනයක් ගෙන දෙන අතරම වරින් වර ඔබට සුවිශේෂී කරුණු කාරණා විශේෂම ගීත ශ්‍රේෂ්ඨයට සංගීත ශ්‍රේෂ්ඨයට බලපාන වැදගත් වන ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් මං එවැනි වූ කාරණාවක් ඔබට සඳහන් කරන්නටයි මේ සූදානම. රාගය. රාගය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ විවිධ පිළිතුරු ලබා දෙන බව මා දන්නවා. සාමාන්‍ය අදහස රාගය කියන එකේ ඇලීම, ආදරය, ප්‍රේමය, කැමැත්ත වගේ කියන තේරුම. නමුත් මේ රාගය කියන වචනය සංගීතයේදී භාවිත වෙන්නේ ඊට වඩා වෙනත් අරුතක් ඇතිව. අන්නේ අරුත තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නේ. කිසියම් විශේෂිත ස්වරයන්ගෙන් සෑදුණු මිනිස් සිතෙහි හැඟීම් හෝ භාවයන් ඇති කළ හැකි එකිනෙකට වෙනස් වූ රසවත් වූ නාදමාලාව රාගය කියලා හඳුන්වනවා. සංගීතය හදාරන දූපතුන් සංගීතඥයින් මේ පිළිබඳව මට වඩා සුවිශේෂී ඥානයක් ඇති අය. නමුත් මේ රාගය කියන එක සංගීතය අනුව සරලව විග්‍රහ කළ තියෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් සිංහල සංගීතයේ බොහෝ විට පැරණි සංගීතයේදී මේ රාගය බොහොම භාවිතයට ගත් අවස්ථා අපට අපේ ගීත සංගීතය, ගීත සාහිත්‍ය විමසා බලන විට දක්නට ලැබෙනවා. වර්තමානයේ නම් මේවා අමතක කොට මොකද්ද ක්‍රමයකට ගීත සංගීතවත් වෙන ආකාරය තමයි බොහෝ සෙයින් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් සුභාවිත ගී රස වින්දනයේදී මෙවැනි වූ තොරතුරු කරුණු කාරණාත් අපි සුදුල ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත වරින් වර මේ ආකාරයෙන් තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මීරු ගීතයක් ශ්‍රවණය කරමු. මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සාහිත්‍යයට සංගීතයට කලාවට වචනවලට අධිපති දෙවගණ කවුද? ඔව් ඔබ හිතුවා හරි, සරස්වති දෙවගණ. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේහි සරස්වති යන වචනයට දී ඇති අරුත වචනාධිපති දෙවගණ යන්නයි. නානාවිධ කාව්‍ය ගීත ප්‍රබන්ධයන්ගෙන්ද ගායන වාදන නර්තන ආදී සාහිත්‍ය අංගවලින්ද සරස්වති දෙවගණ විවිධ ආකාරයෙන් අභිනන්දනය කරනවා. සරසවි දේවියගේ බැල්ම ලැබීමෙන් ප්‍රතිභාපූර්ණ කවියම් බිහිවන බව පැවසෙනවා. මා මීළඟට තෝරාගත්තේ සරසවි දේව මෑණියන් අභිවාදනය කිරීමට අපේ ගීත සාහිත්‍යයේ ලියවී තිබෙන අග්‍රගණ්‍යම ගීතය. මෙහි ගීපද රචකයා ශ්‍රී චන්දරත්න මානවසිංහයන්. බුලුමහත් සහෘද කලම මෝහණයට පත් කරන ගීතයක් මේක. සරසවි දේවිය මොන වගේද? එතුමිය මියුරු බස් කතා කරන්නීය. රූමත් දේහ විලාසයක් ඇත. පියුමක් ස්වකීය වාසභවනය කරගෙන සිටී. දෙවඟනක්සේ සැරසී සිටී. මදසිනා පල කරන්නීය. විශේෂයෙන්ම ජය රංජනය කරන්නීය. ඒ හැමටමත් වඩා ශිල්ප ශාස්ත්‍ර දරන බැවින් ශාස්ත්‍රධාරිණී කීරත් එතුමිය හඳුන්වනවා. මෙලෙස සරසවි දේවිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ස්වකීය ගීතයෙන් අපට හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු සරසවි දේවියට මෙන්න මේ වගේ ආයාචනාවකුත් කරලා තියෙනවා. සුභ මංගල මුද්‍රාවෙන් යුතු හස්තයෙන් අපට වර දෙනු මැනවි කියලා වරදානයන් ඉල්ලා තිබෙනවා. ජගන් මෝහිනි නම් වූ මේ අපූරු ගීතය රචනා කර තිබෙන භාෂාව කුමක්ද කියලා මෙහිදී විමසා බැලිය යුතුයි. ඇතැන් විට ඔබය දන්නවා විය හැකි. අපේ සුදුල ගුවන් උදුලේ ශ්‍රවණය කරන ඒ වගේම ඒ පිළිබඳව නොදන්නා අයගේ හිතසුව පිණිස මම පවසන්නම්. මේ ගීතය සම්පූර්ණයෙන්ම රචනා වී තිබෙන්නේ සිංහල බසින් නොව සකු බසින්, සිංහල භාෂාවෙන් නොව සංස්කෘත භාෂාවෙන්. ඔබ මවිත වීමටත් පුළුවන් මේක ඇහුවාම. නමුත් ගීතයේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ සංස්කෘත භාෂාව. මේ ගීතයේ ඉතිහාසය පිළිබඳවත් යමක් අපි විමසා බලන්න ඕන. 1963 වසරේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයක් වූ සරසවි පුවත්පත මගින් මෙහෙවන ලද සරසවි සම්මාන උරෙල. එහි සමාරම්භක අවස්ථාව උදෙසා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට අවශ්‍ය වුණා. එවකට සරසවිය පුවත්පතේ කතුවරයාව සිටි විමලසිරි පෙරේරා මහතා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට ශ්‍රී චන්දරත්න මානවසිංහයන්ට ආරාධනා කළා. මානවසිංහයන් ලියූ ගීතය අමරදේවයන්ගේ අතට පත් කළා. එහිදී පණ්ඩිත් අමරදේවයන් දැක් වූ අදහස් වලින් කීපයක් මා මෙහිදී උපුටා ගන්නට කැමැතියි. මානවසිංහයන්ගේ මෙම රචනය ඉඳුරාම සංස්කෘත ශ්ලෝකයක් යයි සැක සිතන තරමටම සංස්කෘත තත්සම වචන උපයෝගී කරගෙන කරන ලද ගීතයක් මේක. මේ ගීතයේ සිංහල බසට නුහුරු නුපුරුදු වචන පවා යෙදී තිබෙනවා. නිදසුනක් හැටියට පූර්ණ කුම්භමිව, පීන පයෝදර වගේ වචන දක්වන්න පුළුවන්. කුම්භමිව යන වචනය මාතෘ භාෂාවල යෙදෙන සන්ධිපදයක්. එහි තේරුම කලයක්

හිතවතියනි. පෙරදිග රාගධාරී සංගීතයේ විහාක් රාගයේ ස්වර සංගතිය ඇසුරු කරගෙන මේ ගීතයේ නාද රටා සකස් වී තියෙනවා. විහාක් රාගය භක්ති රසයේ දනවන රාගයක්. මා ඔබට අමරදේවයන්ගේ වදම් පෙළක් උපුටා දැක්වුවා. එහි සඳහන් වූ වචන දෙකක් ගැන කෙටියෙන් යමක් සඳහන් කරන්නට අදහස් කළා. මාතෘ භාෂා කියලා කියන්නේ සිංහල භාෂාව පෝෂණය වී සැදී වැදී සංවර්ධනය වී ඇති පාලි සංස්කෘත වැනි භාෂාවලට. විශේෂයෙන්ම අපි සිංහල බසින් වචන 100ක් විතර කතා කළොත් ඉන් 75% 80% තරම්ම ප්‍රකාශ වන්නේ සංස්කෘත භාෂාවේ වචන. මේ තුලින්ම ඔබට එම කාරණය අවබෝධ කරගන්න පුළුවන් නේද? භාෂාවක පවතින වාක්මාලාව නැතහොත් වාක්කෝෂය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. නිස්පන්න, තත්සම, තත්බව තමයි ඒ කොටස් තුන. නිස්පන්න කියලා කියන්නේ තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදේශයේ පවතින වචන. තත්සම කියලා කියන්නේ වෙනත් භාෂාවල යෙදෙන වචන ඒ ආකාරයෙන්ම යොදා ගැනීමට. තත්බව කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අපේ භාෂාවට බිඳි ආවචන වලට. මා මේ පිළිබඳව මීට වඩා විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපේ වැඩසටහනේ අරමුණට බාධා වෙන්න පුළුවන් නිසා. අපි යලිත් මේ ගීතයේ රසවින්දනය සොයා යමු. සුප්‍රකට සංගීත වේදිකාවේ ඩේවිඩ් රැන්ඩොල්ෆ් මහතාගේ ප්‍රකාශයක් තියෙනවා මෙන්න මෙහෙම. වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතනද? එතන සංගීතයේ උපතයි. මේ ප්‍රකාශය හොඳටම ගැලපෙන්නේ සරස්වති ගීතයට. රසිකයා මෙම ගීතයට වඩාත් ඇදී බැඳී යන්නේ ගීපද රචනය ඉක්මවා යන උච්චතාලී සංගීතයට. එවැනි සංගීතයක් හඳුනාගත හැක්කේද, ප්‍රතිනිර්මාණය කළ හැක්කේද පණ්ඩිත් අමරදේවයන් වැනි භාවපූර්ණ, ප්‍රතිභාපූර්ණ, පූර්ව ජන්ම වාසනා ගුණයෙන් සමලංකృత වූ උත්තම ගණෙහි සංගීත වේදිකුට පමණයි. හොඳයි, මේ අපූර්ව උත්තම ගණෙහි ගීතය දැන් අපි සුදුල ගුවන්විදුලියේ සුභාවිත ගී රස විදුවතුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය ශ්‍රී චන්දරත්න මානවසිංහයන්, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.
1: කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා අට නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රීතියව එක දවසක් දකිනවා. පිංගුතුන් මේ ප්‍රේතිය ඉතාම විරූපීව දුගඳහමන ශරීරයක් ඇතුව, එවගේම හාත්පස මේ දුගඳහමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවගේම මැස්සන් පිරෙමින්, නොයෙක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොයෙක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පිංගුතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ පස් දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ පස් දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ පස් දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ පස් දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ පස් දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ අති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පින්වතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පින්වතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්නේ ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්නේ ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම මිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්න, එහි අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. ඒ නිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙලා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහවත් ජනතාව වෙත සිත සාන්තිය

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවග්ගය.
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පිං කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරන තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපිදලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා. 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදු පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තව උතිසා දෙව්ලොව දෙවි මනක් පහළ වුණා කියනවා. එවගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලුමුදැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. එවගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. එවගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදු සසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරලා තිබෙනවනම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදුලගුවන් විදුලිය සමගයි ඔබ

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමයි.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගැම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම

මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ වැතිර සිටින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හමු වීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.